එහිසාබකට නුෆෝරා හුට්ටේ හදිස්කුර වී ආයකේ තිමන් කලේගේ ෆාන්ගේ නෆ්සු එකලාන්ගේ ඉයත් කුදුර ෆුළුගවා කලාන්ගේ ගන්දී විදාළුවමි එයි අල්ලෝහන් ඊමාන්බෙ රසූල් බේකලුන් තෙදුකුළමී හුන්නේ මුරාදකී එයි නබී බේකලුන්ගේ මන්සිල්ත කමුගාවියස් එහෙම් මීහුන්ගේ මච්චන් අල්ලෝහ තාලා එමිහුන් මෑක්කුර වී එයි එ මන්සිල්තක වාසිල් කොත් දෙෙ දෙෙව්වුමුන්නේ එබෑමිහුන් අල්ලෝහන් හක්කු ඊමානුන් ඊමාන් විය අධි හක්කු ගොතුගා තෙදුකුරි තෙදුකුරුමකුන් එබෑමිහුන් රසූනුන් තෙදුකුරුවේ ފަހެ ސުވަރުގެގެ އެންމެހާ އަހުލުވެރިނީ މޫމިނުންނެ ރަސޫލުން ތެދުކުރެމީހުންނެ އެހެނެ ކަމަކު މިބައިމީހުން ޚާއްސަވީ މިދެންނެވި ސިފަ ލިބިގެންވުމުންނެ އަބޫ ސައިދީނިލް ޚުދުރީގެ އަރިހުން ރިވާވެގެންވެ ރަސޫލުﷲ ﷺ ﷺ ވަސައްލަމ ޙަދީޘް ކުރެއްވިއެ ހަމަކަށަވަރުން ﷲ ތަޢާލާ ސުވަރުގެގެ އަހުލުވެރިންނަށް ވަހީ ކުރައްވާނެތީ އޭ ސުވަރުގެގެ އަހުލުވެރިންނެ އެބައިމީހުން ދަންނަވާނެތީ ލައްބައިކެ އަޅަމެންގެ ވެރި ރަސްކަލާކޯހެ ಅದಿ ಹೇಯುಕ ಮಣಿ ಇಬರಸ್ಕಲಾಂಗೆ ಯದ್ ಕುದುರೆ ಫುಳುಗೆ ದಿಂ ವಹಿ ಕುರವಾಣೆ ತೇಬಾಮಿಹುಂ ರುಹಿಜ್ಜಯಿ ಮುಹೆಯ್ಯೆ ಫಹೆ ಇಬಾಮಿಹುಂ ದಣ್ಣವಾಣೆ ಅಳಮೆಂಗೆ ವೆರಿರಸ್ಕಲಾ ಕೋಯ್ ಅಳಮೆಂಗ್ ನುರುಹೆ ಕಮೆಂಗ್ ಅಳಮೆಣ್ಣ ಕಣ್ಣುವಿ ಹಮ ಕಶವರುಂ ಇಬರಸ್ಕಲಾಂಗೆ ಹಲ್ಗುತಕುಂಗೆ ತೆರೆಂಗ್ ಎವ್ವೆಸ್ ಮೀಹಕ ನುದೆವ್ವಾ ಕಂತ ಇಬರಸ್ಕಲಾಂಗೆ ಅಳಮೆಣ್ಣ ದೆವ್ವಾಫೀಮುಯಿ ಫಹೆ ಏಕಲಾಂಗೆ ವಹಿ ಕುರವಾಣೆ ಎವರುಮಿಸ್ ಮೇ ಮೊಳುಕಮೆ ತಿಯಬಾಮಿಹುನ್ನ ತಿಮರಸ್ಕಲಾಂಗೆ ದೆವ್ವಂ ಹೆಯ್ಯೆ ಫಹೆ ಎಬಾಮಿಹುನ್ ದಣ್ಣವಾಣೆ ಏ ಅಳಮೆಂಗೆ ವೆರೆ ರಸ್ಕಲಾ ಕೋಯ್ ಎವರು ಮೇ ಮೊಳುಕಮಕಿ ಕುಂಕಮೆತ್ತುವೆ ಫಹೆ ವಹೀ ಕುರವಾಣತಿ ತಿಯಬಾಮಿಹುನ್ನ ತಿಮರಸ್ಕಲಾಂಗೆ ರುಹಿವೊಡಿಗತು ಲವ್ವಾ ಹುಶೀಮೆ ಫಹೆ ಎಫಹು ದುವಾಹಕುವೆಸ್ ತಿಯಬಾಮಿಹುಂಗೆ ಮಚ್ಚಕ ತಿಮರಸ್ಕಲಾಂಗೆ ಕೋಫಾವೆ ಒಡಿಯ ನುಗಣ್ಣವಾ ಹುಶೀಮೆ

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: One, two, three, four.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවහි එම ටියුන් කොඳම්.
1: දුවහකු සිතගරතා ලවයා මියසිකත්තියඔන්න ලෝබි හදියායක බදල් කොල්ල විධානය බිවාාර මියති ඒෆුරුස තිබේ ෆුළුන් එම ලෝබිවා එම්මෙ ගයාවා ගඩි. අහරුතකෙ වන්දෙන් ලෝයිබායකු අඩුවහි ටීටයිම් රිකවස්ට මිහරු කුඩ බදලකායකු. එම්මෙ කමුදා ලවතන් අඩුව හමුන් කොම්මෙ තිරිස් මිනටකුන් අලගුන් මෙෙන්කුරා ස්වාතක ජවාබ ෆොනුවා කොම්මෙ ස්වාලකී එමහක කණඩාලා හා සහධයායා ගායකුද්දේ ෆාලමෙ. තිබාගේ ඉල්මා තිබා එම්මෙ ගයාවා ලවතත්. මිහරු මි හදයායා හමය තිබා ගෙංගුස්තේ ෆාලමන් හදම.
2: හවිර් සෑගඩික් බෑවැරිය
3: ලවයින් අඩුව හලම් බෑනුන්ත
4: ලෝබිවා කරාතක නුවත එචවරියක ලවයින් හස කොල්ලම් බේනුන්ත
5: කුරියක් ගෙන්දා එහුන්තරගේ හොවුන් ෝග කොම් එහුන්තරෙක් බස් ධෑවරමික ෆුර්සත්
6: හඳුවරුගෙරාලුම් දෙහිත ෆිනිකං ලිබිචේ
1: දෙහා සබ්බිස් වනහරු දිවෙහි එෆමුන් ගෙනස්තෙන
3: එහුන් තෙරින්ගේ හොවුන් කොම් මෙ දුවහෙගෙ වෙස් හැඳනු දිහෙත් ජහායරු හමයිකනි නුවදිහ එකෙන් මෙගහට්ස් දිවෙහි එෆෙම්මු.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆු එෆිල් වැදිනුමුග අබදුවස්
1: රාජ්‍යෙන්දනා

デリンゲホボン。ගඩි මිහාර්දිහ ගඩි ෆන්සාස් තිම්මිනට හිංගක් මිවනි මි ගඩිග කොරිය මිදනි එහුන් තෙරින්ගේ හෝවු මිශෝ මීතික ශෝයක කොරිය මිදනි අස දෙංගෑගඩක එගාර ගඩි තිරි සිංගුමා හමය ශෝ කොරියදාානෙ මියා හිසාබුන් එහුන් තෙරියගේ මෙසජකයක කොරිය දාන හෙලෝ FM කුදින් වර මිස්ට හිතුගේ වේනී අඩේ මී අහාශේ මිලව ජහාදීබ හසකොල්ලනී අස්ස කුඩු ෆිනා ආංශිදා සමා රම්ලා රමිස් ශාකිර් සීනත් ආතිෆා නාෆිසා අම්බරි යාමින් සාමියා ශකීබ් ඉබ්බෙ දෙන් නුවෙම හම වරක් ගින ෆරත්තකන් හසකොල්ලා ලවේ එහෙම්වීම වරබ්බඩ ශුකුරියා හම FM ගේ ටීමක් වෙස් අදි අඩුගේ ටීමක් වෙස් හසකොල්ලා ෆොතීමගේ ලස්නකෝ හිතුගේ වේනි අඩේ මි ලවයක්කෝ කුරියදාන

0: ගඩි මිහාරු දිහගඩී පන්සාස් නුවමිනට් හතාවිස් සිකුන් තුහිංගා පමිවනි එ මිහාරු එගාර ගැගටකන් එසේ හිීන්ගේ මී මෙසෙජ් කුරා ෆරැත්තක මෙසෙජ් කුරවේනිී එකාර ජෙහුමා හමය එහිවීම එගාර ජෙහිම දෙ මෙසෙජ් කුරු නිමුණි මිහායි සබුම් මියදුගේ හස්වන බෑවැරිය යවාහක දක්කාලාන මලක අස්ලාම් අලයිකුම් මලක
1: වාලයකුම් සලාම්
0: කිහිනෙ හාලු
1: හාලු දෙ මිහිරිහම උඩා බිම දේතර
0: උඩා බිම දේතර
1: දේතර
0: කී කොල්ලනී මලක
1: ඩියුටී ගෙයියේ ගවලෙපා අනකොට බ්‍රේක් එන්නකාහ ගයන්යාසන් ෆෙබ්වර අනෙක් ඩියුටිය දන්
0: අනෙක් ඩියුටිය දන් තියෝලෙනි ඉතින් කොංගඩි එක නෑ රෙස්ට් කුරණි කුඩ බ්‍රේක් එක තිබුණි
1: ආ මීයද දැන් ඉන්නානේ හතරෙක කොහොම රෙස්ට් මාදමය අනිද්දවහ
0: එහෙම වනිද
1: ආ
0: තී කොන් ඩියුටි ඇති කොන් කාල ඩියුටි මලක
1: බේබි සිස්ටර් එකේ
0: ආහා හා එහෙම වේමද
1: මැඩම් වි මාලේ කොළ ගහේ මගේ මේ නේද මොස්ටි උනේ කොළ ගහ
0: එහෙම වේගෙන්ද දෙන් අනික අවිස් මිහාරු කොට ඉරකොලකුන් දාන් තියුනේ නේද
1: මිහාරු මියම් හිඟනි හම එදිමාල
0: මිහාරු හිඟනි සාබෝයි ෆින්ත මලක
1: කොට ගොතෙන් හදාලා
0: නේද කොට ගොතෙන් හදාලා ෆින් නංගලු කොම්මස් කොතේ වරණ හදාලන් දෝ මිහාරු වර මරි කාරි ජහ බඩුවි එහෙම මිම සාබෝ එකෙන් හුන්නම් වාණි අස්ලො හෙන්දුණු කසාතෝ හම වරම් මුහිම කමේ ආ ඉරත් කර ව්‍යාස හම සාබෝ එ ෆින් මිහාරු එකල
1: ගුරුපේ ගුණිම දැන් එංගේනේ
0: එංගේනේ එංගේනේ එහෙම මස්සලෙන් එකල ගුරුප ලව හාස කොල්ලානේ දෝ
1: ඒරු නන්නු කියනු දානේ නන්නු
0: කියන නන්නු කිය සෙමෙරංගල එකල ගුරුපේ ගුණිම ඒ ගුරුප එංගේනේ තාදෝ කොබ මලක මේ කොන් ටීම් එකේ සපෝටර් එක්ක වෝල්ඩ් කප් ක
1: නුකුර මේ සපෝට්
0: සපෝටර් නුකුර
1: නුස් බල
0: නුස් බලන් එහෙන් තවනි හම වර හිවරු ගද තදෝ මෙ ෆෝරි ගද දුවස් කොට බලාවිස් නොදා තිවුලේ නේද
1: එම්ම මෙච්චෙක් කරනගේ රොනාඩෝ කොට බදන බලාලින් එද
0: එහෙම වීම රොනාඩෝ සපොට් කොරන් දෝ කොඩකෝ
1: බලාදී
0: රොනාල්ඩෝ හුන්න ගොඩ නේගේත මලකායක
1: නේගේ නුබද මෙහෙමනග
0: එහෙම වීම බලාලි දෝ හුන්න ගොති
1: රීට ගුජ්ජත බරන
0: එහම රීටිත කමු දේත මල
1: නෆා බුණයි හම සදාම්බුණාවර වේ
0: සලාම්බුණාවර වේ තියවී එහෙමවන්ගේ බරම් උපාවජ දෙෙන් හම අහස සපෝට් කොරා ටීම්ගේ කුළුතරගේ වාහක තිීගේ
1: හදෝ
0: අසගේ ටීම්ගේ වාහකති දක්කන හැම දෙම වර උපා වෙච්ච
1: මලකා
0: හෙන්තාදෝ වාඩි මලකා හෙම වරම් උපා වෙච්චගේ බද්දලවීම හෙම මලකාගේ ලවයක්කො මිහාරු මිහයි සබුන් කුරියතානීගේ
1: ආ තැන්කෝ

0: es un teringue jobón.
1: ගඩි නොමිනි හිදා මෙවැනි මිගටික කුරිය මිදනී එහුන් තෙරින්ගෙ හෝවුන් මිහා හිසාබුන් එහුන් තෙරින්ගෙ එහුන් තෙරියගෙ මෙසජකයකොහ කුරියදදාන හයි අදස කිහිනෙන් හාලු අලම්දලා හැස හල හම වරරගලු ඉන්ගෙ ජහා දීබල ජාදුග ඩේතිී අනිය මිල වහස කොල්ලානී වයිෆා එහෙන්වේ ම උමීද කුරගින්ගෙ අඩුවහන් හුන්නන කම වයිෆ ವಾರ ಲೋಬಿ ವೈಫ ಜಾದೂಗ ದೇತಿ ಅಣಿಯ ಮಿ ಲವ ಹಾಸ ಕೊಲ್ಲ ಫಮಿ ಹರುಮಿ ಒತೆಂಗೆ ಮಿ ಮಲಸ್ನುಕೊ ಮಿ ಲವಯಕೊ ಕುರಿಯದ್ದಾಣ

හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙර නැකහත් දිවහිෙම්.

ගඩි මිහාරු එකාර ගඩි බාවිස් මිනිටු ඉංගාපමිවැනි ගෑගැනක හම ෂෝගෙ නිමුමකා හිසාබම් මේ අයිගේ එහෙම් වීම මිය ඇතුගේ ෂෝවෙස් නිම්මාලා ෆවකි වෙලාන මියතුක ෂෝ හුෂේලි අඩුවන්ඩ අසීසා ෆාරුක් අස දෙන් ಮಾದಮಗೆ ಶೋ ಯವಸ್ ತಿಮ್ಮೆ ಹಾ ಲೊಬ್ಬೆತಿ ಇಹುನ್ ತೆರಿನ ದಾವತ್ತೆಮು ಮೇದುಗ ಶೋ ನಿಮ್ಮಾಲಫ ವಕಿವೆಲಾಣ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಂ.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: ඒ කොඩක ෆහත ජීලම ආහාරම ඉහා කෑරි ගති මේ මිහ හොඳ ගෝවන එනජා පින් නම්බර නුෆෙන්න හිසාබ එකන් තිබෙමානි
2: ආ
3: කොබ මිතා හුන ඩස්බින් එහෙරිදෝ මේවස් ඩස්බින කන්නු ලාමානි
4: දත්තා කොළම් නොහර මේ ගොණ්ඩේ ගයි ශීඳේ ආහාරෙන් කොළම් හොරලා ෆාණා දත්තා ඉශීඳේ
5: හාද නංගලේ කොක්කෝ වර බොඩ ශුක්‍රියා
4: කොද්දවේ කුඩ කුඩ හේවකමකුන් එහෙම මීහෙ ගෙදතරු අමාම්වේ උෆාවෙරි වේදානේ
6: නුවදිහ එකෙම ගහත් දිවහිය FM

0: සැරීති අබදුව සැරීති.
1: කුළිවර කුළුන්තෙරින්නා එ කුළුන්තෙරින්ගේ වාහකතා
2: ඉගේ වානෙ කමක්කං දෙගන බොරකුන් රදු කර ්‍යවර රඟල කොරාණ.
3: පෝච සිහෙම් බුණෑරු දෙමවර උපාවේ එ මෝටිවේච්මිය
1: ආයිලයින් කුළුන්තෙරින්නා මෙද කුරා උම්මේදුතා.
4: ගෑගඩක විස්සකම් මුබාර අයනීම හර කුලවිදා ඒතෙරගේ ඉටන
5: වර ෆෝකස්රෙන් ගේම්ස් කුලේෂේ කුලෙන් එබ්බන හෝ
1: තපාතු ගේම්ත කෑකු ගෙනස්තෙන
6: ස්පෝට්ස් බීට්
1: හෝම දුහුගේ මෙන් දුරු පහු දේච්ච හැරු රිපීට් අංගාර දුහුගෙරේ දිහේ ජහැරු අදී බුද දුහුගේ මෙන්දමු පාර්ජහැරු

0: Modi Eke Megahertz, Divay FM. Abadwis, M Megatuka.
1: ගඩින් හතරගඩේ ෆන්සස් මිනිට් මේ නෝදි හේක මෙග හර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩේ ගල්ගුන් මෙන් කුරියම් මෙගෙන් දනී ටී ටයිම් රික්වෙස්ට් ඔය කී ගල්ගුන් මෙන් ගේහුන් තෙරින් රික්වෙස්ට් කොල්ලා ලවත හිමනාල් දීගෙන් දිවිහි FM මෙගඩේ ගල්ගුන් මෙන් කුරිය ගෙන් දා ෂෝය ෆස්කරි තිරිහා හමෙ ෂෝ කුරිය දායිරු ෆහිජ් ජෙහ මා හමෙ එහුන් තෙරින ෆුරසතු ඔන්නානේ ලවය රික්වෙස්ට් කොල්ලුමුගේ PSM එයා මෙදෙර කො මිජෙහෙනි DFM 91 මෙ පේජ මෙසේජ් කොල්ලා ගුලා ලේෆ මෙවනි හාතිම අස්සලාමු අලයිකුම් Hatim?
2: Hadi.
1: Koba ki ne halu?
2: Rangav.
1: Barabar do. Konka me kolleni Hatim mi gadi ga?
2: Hama oti gega.
1: Hama oti? Hatim mi ha budaka nuku ne hiten nu edo Hatim.
2: Hadi.
1: Mi gadi ke abadis restu kolla gadi ga mi dima vani do?
2: Tatta.
1: Mire abate vis plane mechu tang unna gadi ga?
2: Adi ne.
1: Gega do mechu palani. Hadi. ಆಹಾ ಕೊಂಬೆ ಉಳೆ ನಿಮಿಚ್ ಪಲಾ ಗಡಿಗ ಗೆ ಎಮ್ಮೆ ಎವ್ವೇತ
2: ನೋ
1: ಎಹೆನೆ ನೋ ಏಕನೀನನಿ ಬಲಾಲ ಎಹೆಂ ವನಿ ಆಹಾ ಕೊಂಬೆ ಕ ಸಪೋರ್ಟ್ ಕುರೆನಿ
2: ಫ್ರಾನ್ಸ್
1: ಎಹೆಂ ತ ಆಹಾ ಕೊಬ ಮಿ ಹಮ ಫುಟ್ಬಾಲ್ ಯಾ ಗುಳುಂ ಹುರಿ ಲವೆ ಮಿ ಒತಿ ವೆಸ್ ದೋ ಮಿ ದೋಸ್ ಕುಳ ಹಮ ಮಿಲವ ಬೇನು ವನಿ ದೋ ಅಡುವ ಹಾಲ
2: ಆಹಾ
1: ಬೇನು ತ ಮಿಲವ ಹಾಸ ಕುರ ಶುಕ್ರಿಯಾ ಹಿಂಗೆ ಹೇಮ ಗೆನಸ್ತೇನೆ ಮೇಹ ಸಾಬುನ್ ಲವ

0: نوديها كي ميغاهرتز ديبه يفا عبدوس ام ميغات
1: ගඩින් ෆස්කරි සාතමිනට් මේ නොදිහක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩීග කුරියම් මෙගින්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝග ඉතුරු එහුන්තරියගේ රික්වෙස්ට් මිහ හිසාබුන් හිමනාල් දේනි රීම් ගේ රික්වෙස්ට් මි ඒ දිල් හෙ මුෂ්කිල් මි ෆිල්ම් ගේ චෙන්නා මේරියා මි ලව ජහල් දෙනම එම මිහ හිසාබු මි ලව හිමනාල් දෙනම

0: best. Do your thing, honey. Tea time request.
1: මුනිවස් පිළවදම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කරනවා.

0: FM නුවදිහ එකම මෙගාහර්ට්ස්. දිවෙහිඟ මොණිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්.
1: Guest RJ.

0: No,
1: Arvenger o así de que ne dan no la ni sumbara tenga. Entonces,
0: no, no,
1: hermano,
0: no me va. Sahara Verona.
1: parlan de, ¿no?
2: Mejor mozo mi supporter un danda vannang mejor wara da, ¿no? Son.
0: Dao, bueno, vidi, además tú ves ni me queda no mozo, ¿sabes? ¿Sabes? Dao.
2: Kine gasto, coba mi rayituma cantato ga busy vi ba, no ni vaguten no ni ba, ero mejor de, 4 year ni te que no pone bien. Fútbol aquí, 4 year
1: Then,
2: hama gama sura.
1: ¿vagutte vis noani si hace cantar te ves toti? ¿Vagutte vis noani?
2: Noani.
1: Va a ver mete culé que vis negue.
2: Me
1: Ah,
2: hecho culé carne que ni do.
1: ya ves, se llama negu soy, negu
2: Eko
1: soy.
2: miharu, hama gama es miharu, de mi me do kenne maka fahu, hama gama es miharu eba diera llegado mes mechutang eba geneta.
1: Y que no se acuerdan que le dijo quitaba que llegó hasta de mí no una onda como que ya que en Canadá no sabemos qué va a venir.
2: Neti, humilde neti, ¿no?
1: Mira, fútbol, fútbol es algo que comienza a recuperar en ese onda, hoy gota con onda, ya el fútbol es algo que ocurría en el gota gosquín, y gota guarda gota vekín. Mira, este recuperar un tío, gota ala la fan, este recuperar un ala la fan, el cada gota que
2: Mihar
1: tío, tengo.
2: Musa, Hamagamas Mihar, Ekada, Kome Gote Mihar, Ebat. Alunang Hamagamas Eba Fene, Vara Poda Kankan Rangalukura, Masai
1: Ah,
2: Pura.
1: Rangale, ya Rangale otro bola tal, es como ahora me viste ni miedo acá no ne, están
2: Rangalo.
1: game cosía Rangalo, navara andar como Marcel Correa de va,
2: Musa,
0: को वाह देखी जा सर
2: वर्ल्ड कप का टीम होती क्या हिसाब है
1: देन ओ टीम हार दे ने एक करो दियो ने करो तिबो कहा बात नहीं होती दो
0: हां हैं तो
1: निर्मा
0: दो
1: मरे पुना है होते
2: हैं बगा 16 को होती दो मियारो
1: कर 16 को होती हां कर 16 को सर
2: कीन वाने ही वाने हिसाब मच जिहदांत
1: देन रंगलो वाले को भी बोला नहीं देन वस्तु देखे कुम्मरे है कुड़न तेरे को इंदिरे वाती
2: पहुन रहे
1: ये
2: बस
1: देर कबे आ
2: पहुन रहे बस इंजरी वेज दो
1: रफील ने सहरी को एवर कुड़न तेरे नुली बैठे कम एनालिस्ट बुलाने हम
2: रंगलो
1: कोई चक्कर एवर मी है को नेर बैठ को अम्मी आ रहा
2: की
1: एनालिस्ट
2: कोरा
1: बुलाने हैं आ
2: देख हुरमी है कि सारा बस तरह अभी है कब बस हुरमी है कि विनीशियस
1: हाँ मिनिस्ट्री
2: एडवर्ड
1: यानी जहाँ ने बीफी जाए जहाँ ने
2: यकीन था तो
1: हाँ
2: ठीक है मूसा कौन दे जहाँ दे में
1: දැන් මුල සාහරුගේ රිට්ලවේ අහන්නාගේ දින්ත ද වේන සත එලෝ ජාන
2: අන්නාණුගේ දින්ත ද
1: වේන සත
0: සාස සාස
2: කොම්බේක හසු කොල්ලන්
1: දැන් තී දෙපරාත දැන් ආස්ත නන්නොට් කොට නිම ආස්ත වර කාස්තවන් පිණි
2: නිමුනි
1: ඕන්න කි ආස්ත ආ
2: එහෙමේ
0: වර බාජේ රකද මොස්
2: ඒ
1: ආ වාතේ රක දෙපරාත වල
2: හවුසන්
0: ඒ අනේ මාසින් කරපත සිඩ්රුවා හකද ඔබන ලව වෙෆා
2: සිඩ්රුවා
0: මේ එක බ්‍රෙසිල්ගේ සපෝටරු න නේම වරබඩෝලෝ ආද මලෝ ආද
2: එහෙන්ද
0: වරබඩෝ බයි බ්‍රෙසිල්ගේ සපෝටරු නෂා බ්‍රෙසිල් අන් මී සපෝට් කරා ෆරාත් කෂා කෝච් හරා මැනේජර් හා ගාමු කරා යතුන නෂා නේම ලෝ ආද ෆි
2: එයි
0: නේම එන්ජරි වගෙන නූණ එවලනි කිය
2: එහෙම
0: ෆෑ අතේ කිය ඒ එන්ද මංගෙ ගුණ තා පහම් වෙගෙන එන එහා දුවහෙ මඩකෝ ගේ වල
2: ආහා
0: ඒ දාලුගේ ගොලිතත් බොඩෙච්චි ඔපුරි
2: මෙහරෝ හැම ගෑමස් දායිනි ෆෙහිෆා
0: මෙහර පහා
2: මේ ම ගද සෝලෙන් දාලු දා අලාලාගෙන නමුස් දාන ඉංගේ
0: ඒ ඒ කුරන් වල කමර දා පහ නිවිජ්ජේ
2: එහෙමනේ
0: මෙහර
2: මේ ලව අඩෝහද දලහම ගන්නවද
0: ආ නගලෝ

0: නොදිය එක මෙගහට්ස් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
1: ආසන් මෙහා රෙගිටන වක්ක වක
2: දේ වාකා අලුන මෙන් කියාවලනි මෙහි ආන දඩි දඩි කාරමෙන් කණ්ඩා දරු දරු ගහුන වාකයා
1: දැන් වාක හුන්නා නේ කල් මේ ජෝලි ගතංගෙන්
2: යා එක හද වාක වෙසන් තන් තාස්සන් ගෙන් උල වාක
1: වාක එක ඒ වාක
2: ශකීරාගේ වාක වාක එන්නේ
1: ශකීරා එදක්කනේ ඒ වාකගේ වාක
2: ඒ ඒ වාකත ඒ රාජ්‍ය අතලොත්තර රශක ශකීරා ආස්ස එන වාක ෆෙනිගෙන් ගොස්ස කියා
1: ෆෙන්නා ඒ හෙම්බෙගෙන් එයා ෆුට්බෝල් යමි
2: ගුරුවා දනි වාකෙන් ත ෆුට්බෝල් හදනි
1: අහන්නේ
2: එහෙම
1: හා නික මොසකාර හර මොස කියලා හාලු මෝසන් ගාවදී හරි මෝසන්
2: මෝසා
3: ආදේ යොත් කිව්වා හකි කොමස් වාකයි කුන්දෝ
2: වේදා සතියේ වාකයන ෆුට්බෝල් හදනි
3: මෙහරු දාන කුරි සමානු බෝලන් ඔන්ලි බේර කර වාකයි ඔලාගෙන් අදා පුරි
1: මෙහරු වාක බොන්ඩි වෙසේ ඉන්නනි අස්තු වර දීති කුන් හම
3: බෝලේ
1: කො බෝලේ කොතසෙනු ඉන්නනි
3: ආ
1: දෝසන්
2: අනික කානේ මෝසෙන් ගත කුකුළු ෆතුන් ඔස් ශකීරා බෝල හද
1: හෙන්න කුකුළු ෆතුන්
3: එතෙ තියන්නේ කොන් එක ශකීරා හැඹුනේ
1: එම්ම ශකීරා මිකොලන් අස වරන් ඇත්තරිමස එක්ක දස්කෝ
2: දස්කෝ ෆර්
1: දස්කෝ කීලා හදාරේ දැන්
3: දැන් නේද
1: ආ හෙදේට ගොතෙන්න නැත්ත මෝසකම හඳු
3: ඒ බෑනේ
1: ඒ බෑ
3: ආ
1: කිහිනේ
3: උඩක ෆුස් කොන් එනේ තේ දීති කොන් හමයි නේද
1: ආහා තරියෙන් ඉච්චේ
3: නූනේ හැම වර දීත් කොහම විදාතොත් වෙන හැම නූකුද ආහා
1: තියෙන මෙ මෙලේ
3: ආදෙන් නූලෙන් නූනේ කමක දැන් මේ ගැඩේ නූලෙන් නූ පෑන නුවානට ආ සාරියේ වෙන් එකමක
1: ආවි දේත
3: ආවි මේ ගැඩි
1: නූ දේදෝ
3: මේ ගැඩි වර හරි
1: පහරෙක් ගමෝ සොර දාන ඇමරිකාගේ කී කවසොර
2: ආ ඉරාර තම ඉරාර
3: සේ ෆලින් ඉරෝ සේ ෆලින් ගවර ෆිනි වැජේ එකම් ඉරාර ෆලින් බරන් ෆෝනු හැම ආහා
1: මෝසගේ අඩොන් ගේ මෝස වරන් හමජිහි
2: පර හමජි පර කණක
3: හානි මුන්තනාවේ තිකුලෙන් දෙම් මිවර්කත් දු හමජි
1: කොච් මෙද හොරි
3: මීරේ කෑහින් ගෑන කම් සම කුකුලා මහා
1: අස්තක්ෆිරලා
3: දැන් පුදේවර කම බොඩු කෙවම මිනිම් මාදි
2: පුදේවර ක බොඩු කෙවම
3: කේ කොලෙන් ආ
1: අනේ
3: බාලුගනේ
1: තංකොල තසිත කේන හොසන්
2: පාතිය තට්ටේ
1: ත
2: බොඩු කේ පාතිය කේන් කේන් කක්කා කේන්
1: ආ ඔහු ඒ තට්ටෙන්
2: ඒ ලියාතරයක් ආ
1: ලියාතසි ඒ ඒගේ තට්ටේ පුරාත
3: ඔහු ඒ වහු තට්ටෙන් ලෝකේ වෙන
1: නැ
2: ලෝකේ වෙන නේ පුරා දෝ
3: ඒ දුම් කියන මා පොටි
2: ඒකම ගෝවන් මොසේ දේ රෙස්ටෝරන්ට් එක තකුන් දෙන්නේ වරුගේ තශි මහර
1: හන්ද
2: ආ බොඩේ තශි එන්න දෙන්නේ
3: දෝලඟු ගන්න උන්ට
2: දෙන්න ආ දෝලඟු ආ
1: ඒ මොසා ඉමේ ෆුට්බෝල් කුරියර් වක් කිනෙන් හෙදේරි මිහාරු
2: කුරි ගොන්න ෆෝරි ජෝෂ් ගෙන්න කිනේ හදාදාන එවෙත
3: මොසගෙදේ නෑ නම මිකාලේ මු දිවේ මුබත බාබම් වන්දෝ
1: බේබි වරකද්දෝ පෝරියරා
3: බේබි වරකත්තා දෙන් අනේ කා කුළුන් තෙදින් නෙදුනි මොසම බොඩක් කෝරියරාගෙන් දාන්නේ නෝ
1: එම
3: කිනෑම් බේවරක සම කෝෂත මී බුණනි අනේ ඒ කුළුන් තෙදින්න කෝරියරුන් දිමෙනත
1: හා දැන් දඬ
3: සපෝට් බලන් බලන් දාම් බේනුම් වා මී හුම සම
1: ගිනවන
3: ගිනවන එන්නෝ
1: ආහා
2: තිර කුලර මොසන දන්ත සපෝට් කරක්
3: ඒක
2: තිර ටීම් ෆුට්බෝල් කුලර උන දන්ත මොස සපෝට් කර
3: නුනේ මිරහුගේ ෆුට්බෝල මුබාර බාපර හැම එත හුන්නන් ජෙහෙ මුරෙන් බස් ජෙහෙ දෙන් හෙම්බීම
1: මොස යකි මේ එරසු ෆුට්බෝල කුලර ෆිය එම්මේ කුරීසෆ් ක පොම්පොන් හිපෑන් සපෝට් කර උන මිය
3: දෝ මොස ඔහොන් එහෙන්නේ නෝ මේ
2: දොහුගෙන ජෙහෙනේ
3: පොම්පොන් හිවන් මේ දොහුගෙන ජෙහෙනේ
1: මේ දොහුගෙන ඉන්නේ ජෙහෙනේ
3: ආහා
1: ඔෆිෂල් එක ගොතුක දෝ
3: ආහා
1: හා හා එහෙම පොම්පොන්නේ නුයි පනවසන් ආ
3: පොම්පොන්නේ දානි
1: එහෙම මූසු තිබුණනි මුබාරත් මදියේ බේබේද දෝ
3: මිහාරු අනේ හම්බුණ යම මදී දෝ අතළු ෆෙම් බරක කුරි කර ගිරම් බා වෙන මුබාරත් දෝ රෂු ෆෙම් බරක බයි ෆෝර් ආවසු ආවසු වාදේ රිකන් ගෙන්නම් සම
1: බාබා ෆතම හුන්නනේ ආහ එහෙම එකංකන් ඒ මොබාරත් ගිනකොල්දනිකෝ මෝස තිබරණී
2: සබ හිෆා ෆාන ෆෝ
3: හිෆා ෆාන මිහා මිසාදක මි බාවනිත හාදල් චැම්පියන්ෂිප් එක උත එහෙම බාබලම මි කුලසුගසම වර ෆෝරියා කුහම බෙදුම් තෙරහ බලන් දෙම දැන් ඉන්න නැති තුරු හෙන්කද ෆෝරියක් දැන් එබෑම උන්ති මේ ෆුබ්බස්ටා හිතාගෙන ඒ ගෝල් ජහර ෆුංගු කාන එකහල කන්තක මේ වර ෆෝරියු කොලා කංකන් දු
1: ආධාර දෙකේ දතිය
2: ආ හෙම් වන්නද
1: ತಿಬುಡಣಿ ಗಿನ
2: ಮುಬಾರಕ
1: ಹಿಂಗಿ ವರಕಶೆ ಮಿಪ್ಪಾಗ ಹಿಫಾಣ್ ದೋ ಮೈ ಮೂಸ ಗಿಯ ಕೊಂದವೆ ಜಾದೆ ಮೂಸ
3: ಮೀರೇ ಕೊಮ್ಮೆಸ್ ಕೊಮ್ಮೆಸ್ ಕೊಮ್ಮೆಸ್ ಅಚ್ಚ ಶಿಕಾರ ನೋ ಜೆ ಮ್ಯೋಳನಿ
1: ಅಸ್ತಗ ಫಿರದ ಮಹರು ಮಳಿ ಜಹಾಗಿನ ತಿಹಿರಿ ನೋಣಿ
3: ಮಳಿ ಜಹ ಶಿಕಾರ ವೇತ ಮದೆ ಶಿಕಾರ ವಾನಕ ಮ ಬಲನಿ
1: ಇಂಗಾ ಬದಮ ಅವಸನ್
2: ಇಂಗಾ ಜಹಾದಮ
1: ಶಿಕಾರ ವಾಡತ
2: ಶಿಕಾರ ಕೊರೇ ಮೂಸ
1: ಕೊಂಬೆಗ ಹಾಸು ಕೊಂದ ಮೂಸ
3: ಹಾಸು ಕೊಂದ ದೇಕು ದಿನ ದೆನ್ ಸೆಮ್ಮೆಲಿ ಎಮ್ಮೆನ ದೆನ್ ಅಡವಾನ್ ತಿವೆನ ಮಿಗಡಿ ಗಾಮ ಕೊದ್ದ ಅತ್ತಮೆ ಮಾಮ ಮೆ ದೆನ್ ಹೆಮ ಎಮ್ಮೆನ ಸಾಸ್ ಕೊದ್ದ
1: ಕಹ ಮೂಸ
2: ವರ ಬಾಜೆ ರೇಕದ ಮೂಸ
3: ಬಾಜೆ ರೇಕಂಗೆ ದೆನ್
1: ಓಕೆ ಲಾ

0: අවසන්
1: හම නියෝම කයි ගෑගන්න
0: කොම කමකස් ද නියම ගන්න
1: නිමන
0: කොම ගොත ස් ද ගද මේ සාලි සශකුන් තිරිස් දේක තිරිස් දේකුන් සෝලය සෝලය අරක අරකුන් එෙන් දනීත
1: මිහාරතිදිය කොන්තිමක මෙර මදාමත ගැතිකුර
0: මදාවත්ත
1: ආජිටි නදාන ෆයිනද
0: යකි
1: යගන ඒ මෙසී මිහාර අදනස් බේරු කරේ
0: කුරේ මෙ එකම කොළුවන්න අඩුවෙහි මිහාරු කුඩුකුඩ දොට්ටෙන් හෝ දැකියෝ
1: එකකුර
0: මහත්දාර
1: එකම ගෙන ඉහත්ව හරම රැස් වරමක් ගොස්සේ දී අනෙක්කා
0: ඒ මා කමුදිය යෝක
1: කුරු දොටික මස් පාන එහෙම
0: එහෙම එකම් පරාරෝ මෙන
1: එම දැන් තිරීති මදාම
0: දක්කාදේ බොඩක් හම දිවෙහි පුට බෝලග වාහකද නොර බෑර කියාතක වර බෑවරු
1: ේෆොනක පරත්
0: ලිබිච්ච දෝනේ උම්මේදකි අල්මන්ගේ වෙස් උම්මේදකී හම කොරීග ෆෝරයා ජෝෂ
1: අයුට
0: බෝලන් ව මිසාලක හඳෑම් වේ අල්මෙන් හම ගේගේ මෙහි දොරු හුට රස්කුරර බොඩෙත්ති පීය දිීද ජහලාපු
1: ජාල
0: දෙහම එකද එබැ අනබැ හම වාද
1: වාදය හම වාදය හම
0: එකකු නගා දිදපුර අනෙකහු නගා දිද එපුර මච්චා
1: මච්චන්න
0: වර තෆා තුවරක් එහෙන් කහල ගේගේ පුදවෙ සුන්නාන හම
1: උලයකන්නනු මාසි නේරුග දිද හදාගෙන් වෙස බදේ හම මුදි දිද අතුන්
0: හිපෑ
1: එහාවර ෆෝරම
0: ඒෆෝරි ජෝෂ ඉරාදුකරවේ අල්මගේ සුම්මීද කියහම දී
1: අයු
0: බෝල අවු අන්නානේ එකම කර බෑර මසෙක්කත්තකෙන් අල්ම ගෙහුන් තෙරෙන් බුණ කරන්
1: මසෙක්කතික කොගගේ වාන වලානුද තිබක ස්නවාන්
0: එම අවසන් මිරේ දැන් නිමාලම
1: නිම්මාලන
0: අවන්මෙන් දෙමිහු වස් දෙෙන් අදියප ජිහත දාළම
1: දාළවස්ථාව ජහතෙන් බයිකල් දාකොලක බෝධය සර රඟලු මිහාර
0: රඟලු
1: මිදස
0: එක බෝඩන් වෙම්බොල් කවන
1: වෙම්බොලු තරගල එහෙමගෙන්ද ඔලන ූ මේ අන රොනාල්ඩෝ නොදන බව හිපෑගේ
0: නොන්නොන්න මිහාර රොනාල්ඩෝවා ගොතකී පුදයරකකද මේ මස් බේනු මොග කොඩු කොඩකු ති දස්කුරුම
1: නොන්න යන රොනාල්ඩෝකි බිම්බිතල
0: රොනල්ඩෝ කාරය දමල්
1: දිමදාදග සහදන්න
0: එ මිරේගේ ප්‍රග්‍රම් නිම්මාදහම වකෙදනී ඔල් මාසින්
1: අලු දවස
0: අල්මෙන්ගේ මිරේගේ ප්‍රග්‍රම් ෆොනෝමග අල්මෙන්න්න හිතර දිනියල්මගේ කොරේ ආශිද අල්මගේ ආශි එම පරත්තකස් අන්න පුරස්ේ දෝගරේ හව මියෝගත දවතරුම අද දිවේ එFMගේ මිරේගේ ප්‍රග්‍රම් තක දවතරුණු මිරේ අල්ම වකදාන ස්ලාමලයිකුම්
1: අස්ථාව
0: රහමතුල හබරකතර.

ද ෆේම් ගේමකි අමිල්ලවන්තකං හෝදුමශා අනියාවිරි ගුළුන්තකුන් සලාමෙවූ මකුරා මසෙකතුගේ මච්චක් බිනායිෆවා වරුගද උෆෙතුමේ මේගේ සවබුන් අල්ගුන් මෙන්න කොම්මෙ දුහකු ස්ක්‍රීන්තකුන් ෆෙන්න ෆුරිහම දිරිවුළුන්තවගේ ෆහතුග හිඟෑදානෙ කන්තතකාමෙදු ෆුන්කොම් විස්නාල ෆුරුසත් තිබිගෙන්දේ.

0: ස්කාපටයිගේ බලාලංජයේ සිල්ස්ලෑකව අයිමබොඩේ සර්වකී ඒගේ හිමිනේ ෆොරෙන්සික් හගීගෙත. එහෙන් ක්‍රයිම් ශෝතකා හිලාෆ මිසිස්ලාග බේනුම් කොෆවනී හගීගේ මෙඩිකල් අදි ඉන්වෙස්ටිගේටිව් උසූල්තකේ. නිකෝල් කිඩ්මන්ගේ එට්ටිම් ෆෙන්නනී වරක් ෆුරිහමාදී හගීගේ ෆොරෙන්සික් ඩොක්ටරේගේ හරකෑත්තකා එක් ගොත. මේ හගීගේ ෆොරෙන්සික් පෙතොලොජී දිරාසා කුගෙන් ගෙන ස්තීෆවා කන්තතකෙකං ෆාහක් කුරෙවේ. මිසිස්ලාගේ සවුන්ඩ් ඇන්ඩ් මියුසික් තරුතීබ් කොෆවනී වෙස් වර තෆාතු ගොතක. ಮ್ಯೂಸಿಕ್ ಬೇಣು ಕೊಫವಾ ಇಂಡಸ್ಟ್ರಿಯಲ್ ಸಿಂತ್ ಅದಿ ಎಂಬಿಯಂಟ್ ಡ್ರೋನ್ಸ್ ಗೆ ಸಬುಂ ಬಲಾಮೀಹ ಫೊರೆನ್ಸಿಕ್ ಮಸೆಕತುಗೆ ಮಾಹೌಲುಗ ಹುಣ್ಣ ಸೀರಿಯಸ್ ಕಂ ಇಹುಸಾಸ್ಕೊದ್ದೆ. ಜುಮ್ಲ ಕೊಬ್ಬುನಾಣಮ ಸ್ಕಾಪಿಟಾಯಕಿ ಜಮಾನಿ ಕ್ರೈಮ್ ಥ್ರಿಲ್ಲರ್ ಜೋನ್ ರ್ಯಾಂಗ್ ಇತುರುವಿ ವರ ಫುರಿಹಮು ಫೆದ್ದುಮೆ. ಮೀ ಆಯಿಲಿ ಗುಳುಂತಕ ಮಾಜಿಗೆ ಹಿದ್ದತಿಕಮ ವಜೀಫಾಗೆ ಜಿಮ್ಮಾತಹುಗೆ ಮೆದುಗ ಇನ್ಸಾನ ತಹಮಲ್ ಕುರಾ ಕಂತತ್ತಹುಗೆ ಮಚ್ಚ ಬಿನಾಯ್ಫವಾ ವರುಗದ ಸೀರೀಸೆ. ಪೆಟ್ರಿಶಿಯಾ ಕೋನ್ವೆಲ್ ಗೆ ವಾಹಕತಕ ಲೋಬ್ಕುರಾ ಫರಾತಕಶಾ ಸೀರಿಯಸ್ ಕ್ರೈಮ್ ಡ್ರಾಮಾ ಬಲಾಹಿವ್ವ ಫರಾತಕಮ್ಮಿ ದೂಕೊ ಲೆವೇವರುಗೆ ಉಫೆತ್ತುಮೆನ್ನು.
1: Just a perfect day. Drink sangria in the park. And then later when it gets dark.

0: දිවෙහි FM දිවෙහි නායකු
1: මොදිහ එකෙන් මෙගහත්ස් දිවෙහි FM
2: රීඩ් අපතු වෙස් රීඩ්

0: ඒ මවෙස් සුට්ටා දෑෆින්
1: අහරම සුට්ටා දෑෆින්
2: ඒ ලිස්ටක මවෙස් හිමනාලා
3: අමිල්ල ෆෑස ආන්දෑගෙන් අමිල්ල හසිඟට ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමෙ ඒම මවෙස් සුට්ටා දෑෆින්
4: දුම්ෆයි අහරුමෙන්ගෙ හතුරේ ದುಂಫತುಗೆ ಇಸ್ತೂಮಾಲ್ ಕುರುಮ್ಗೆ ಸಾಬುನ್ ದಿಮಾವ ಸಿಹಿ ಮಸಲ್ ತೋಗ ಅಹರಕು ಹೆಮ್ ಮಿಲಿಯನ ಬುರೆಕಿನ ಮೀಹು ಮರುವಾಕಮ ತಫಾ ಸಿಸಾಬ್ ತಕುನ್ ದಕ್ಕ ಫಸ್ನು ಜೆಹಿ ಅವಹ ದುಂಫತುಗೆ ಇಸ್ತೂಮಾಲ್ ಕುರುಂ ಹುಟ್ಟಾಲ ಮಾಹಿಂಗಾ

0: shine like a pearl upon the ocean. Come and feel me, come on, heal me.
1: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුග
2: ලෝබි ලෝබි